아홉으로 깨어있어 성립. 섣불 빠쳐지다 꼬탄 꼬르트나 와드. 섣불하디들 사이 허이 머리하다는 쌀. 예수 아는 가르치 삼포르는 허이한. 아버지 사리히. 워드파기 워다히디 파터. 겨우. 겨우기 깨이바리 아시. 이 티차 레키 찰디하 이 파이사지 이 지라 아난드카르제 해 오 바라브제 토 펠라 펠라 호자이 پر آپ جی نے بڑی اپار بخشش کیتی ہے سمے انوسار پہنچ کے پاویں کہ آپ جی والو کوئی کنڈیشن نہیں سی پر پھر بھی ستگرا نے رحمت کیتی ستگر اپنے سنی ارداس کارج آیا سگلارا سمے انوسار اے سب آنند کارج سمپرن ہوئے نے سو پروار والوں بینتی کیتی گئی اگلا سبد لکھسیاں پاتشاہیاں جے ستگر नदर करी ये शब्द पढ़ के दीवाना दे समाप्ति करांगे।